පඤ්ඤමං පරිද්දා පුමරංගාවලේ මංජවසූලා බාගේ ජෝ ජනපීරණ වජයා තෙන්නාය අංචන ලාගේ මහල්ලා පඤ්ඤමං ෆරිද්දායේ උමර සහාවඩේ